0: අටඩීත තරමන් අතිඩීත කරමන්
1: අන්බරනන්ද දාතා මහන්ත
0: තර්බෝල් මනා ශාන්ත ත්වය ප්‍රසාද කරනාලය හැ කර අරක අරකාලය හැ චතේසුර හැ පරමේසුර හැ
1: කාරණ හැ සර්ව පාරණ හැ
0: තත් කේ තන හැ ජග කේ කරණ හැ
1: මර්මන්න හැ ජග ජාන හැ
0: සර්වම් පර හැ සර්වම් කර හැ
1: සර්වම් පස් හැ සර්වම් නාස හැ
0: කරණ කර හැ පසම් පර හැ
1: සර්වේසුර හැ ජතේසුර හැ
0: බ්‍රමණ්ඩ සහ කල්ඛණ්ඩ සහ අජප ජප තප තප මෘත මෘත කරණ කෘත හැ
1: ජතේසුර
0: හැ පරමේසුර හැ අජප කෘත මෘත මෘත හැ පසම්පර හැ කරණාලය හැ පංජන හැ රගංජන හැ අකල කෘත හැ සබ්ර කෘත හැ परमात्म है सर्वात्म है भुजंग प्रया शांत नमो सुर सुजे नमो चंद्र चंद्र नमो अंधकार नमो तेज तेजे
2: नमो
0: नमो राज शांत रूपे
1: नमो स्वरूप
0: नमो